0: ඉදක් වහිලිය අකාශවානී හම් ජම්බෝ වස්ලි වේටුව ෆිකමශවයික නමහලි පැගේන පොට අම්බාකෝ ඉදයි නසිකීක තුනට ගසිීනි කවෙනෙක් හටස් එල්ු කොමින ටිසා මෙ ටිස නම්සිනි යනිමිට පැනි කොමින සීට වා පෙන්වවස්ලිසාාසි සසා තුනවලටේනි කීපෙන්ඩි මාලුම් නැඩලිය කුසික් ලිසා ඊදහියකි ස්වහලියයා අකාශ්වානී
1: වල් සෝවිස් හම් ජම්බු වස්ලිවිටුවා පෙන්ඩවා ඒසියා මශවයික ඒෂයා ම ගොයිබී නා බරලක්්‍රික නමහලි පැන්ගීන පොපොට අම්බාකු ඉදහි නසිකිකා. තුනට ගසියනී කෙන්නේ මසාපාය ඇල්ෆූ තානෝ නා තැලතිනින් පංගුවේතුවාකි ස්වහලි කුටෝකයි දැක්කි ස්වහලිය
0: අකාශ්වානී
1: උනවේද කුසික් ලිස කුටෝකස්සා. කුමින සාබා ඩකිකා ඔබැනටානු හාඩි සා කුමින නානේ ඩකිකා ඔබැනටානු කියලා සීකු.
0: වා පෙන්වවස් ලිසාසි සසා තුනවලටේනි කීපෙන්ඩි මාලුම්
2: වන ෆුන්සි කුටෝකා බරල අෆ්‍රිකංචින ඉන්දිය. Takriban wanafunzi wa kigeni wapatao 10,000 kutoka kila pande la dunia huza nchini India kuziendeleza. Pia sehemu fulani inatoka mataifa yaliyopiga hatua kubwa kimaendeleo. Jambo la kuvutia ni kwamba idadi kubwa ya wanafunzi kutoka nchi zinazoendelea huza hapa nchini kuchukua masomo katika fani mbili kama vile historia, falsaha, siasa, uchumi, uhandisi na teknolojia, madawa, sayansi ya kompyuta, teknolojia ya habari na mambo ya husuyo ukusanyazi na usambazi wa habari. Lakini wanafunzi kutoka nchi zilizopiga hatua kubwa kiwanda huza nchini India kuzifunza muziki na dansi za kienyeji, pia lugha ya Kihindi. Kati ya wanafunzi wanatoka nchi zilizoendelea 40% to 50% ni kutoka bara la Afrika ikiwemo Afrika Mashariki na